මතංගන මාන මලෑගේ සිරිපත සිරිපගවාන කරපාබෙන ත්‍යාග ජහානන දාන චල්ලෑගේ වීර අපාර බඩේ බරයාර අවචාර හෙසාර කීතාර පචයියා තෝර්ථ දේ සමලෙන්දම වාසන මත්තෙක ජානක මාන මලයියා ගඩේ ගඩානක තෝඩන හරසෝ බාතනහි චකචාර ලවයියා සාහිබ ශ්‍රී සබ කෝ සිර නායක ජාචක අනේක සෝ ඒක දවයියා දානව දේව ෆනේන්දන සාචර පූත පවේක පවාන ජපෑගේ ජීව ජිතේ ජාලමෑ තලමෑ පලහි පලමෑ සබතාප තපෑගේ පොන පරතාපන බාඩ ජාත තොන පාපන කෙහ බොහ පොංජ කපෑගේ සාධ සමුහ පරසන්න පෙර ජග සතර සබ අවලෝක චපෑගේ මානව ඉන්ද්‍ර ගජන්දර නරාතව ජෝන තොරලෝකෝ රාජ කරෑගේ කෝට ඉසනානක ජාතක දාන අනේක සුවම්බර සාජ බරෑගේ බ්‍රාහ්ම මෙහෙ සර්බසන සචී පාත